0: අපොච්චියෝ අපොච්චියෝ දැන් මොකද බල අපොච්චිය මං කරන්නේ මගේ රත්තරන් අපොච්චියෝ
1: අම්මට එන්න කියන්නේ
0: අම්මට අපොච්චියෝ අම්මට එන්න කියන්නේ
1: බෑ

0: විදිහට කතා කරන්න ලැස්ති වෙන්න එපා.
1: එහෙනම් අපේ ජීවිතේ මල්ලියන ගෙම් කල් කියන්නේ.
0: නැලකද එනි. මොකද මේ නිකන් කලබලෙන් කලබලෙන් දුවගෙන දුවගෙන.
1: මම කලබලෙන් ආවා.
0: ඔව්.
1: මම ගියා මුරගෙට.
0: මොකටද මරතුවට ගියේ?
1: පලාකොළක් කරගන්න පලාකොළ.
0: කොයි මේක හරියකම් කතාවක් නෑ. මොරටුවේ පලාකොළ නෑ මොරටුවේ තියෙන ලීබඩු.
1: එහෙනම්?
0: එහෙම නෙමෙයි. කොරටුවට.
1: කොරටුවේ නෑ.
0: ඉතින්?
1: ඉතින් කොරටුවේ දෙන්නා. මම ගෙදර එනකොට.
0: ඔව්.
1: තුක්කිනියක් නෑ.
0: ඔව් තුක්කිනියක් නෑ.
1: එන්දරවත් නෑ.
0: එන්දරවත් නෑ.
1: තුක්කිනියව අප්පේ ගිය.
0: මේක හරි ප්‍රශ්නයක් නේ ආප්පේ.
1: එහෙනම්
0: දුක්ඛිනියගේ ආප්පේ.
1: එහෙනම් දුක්ඛිනියගේ අප්පා.
0: ආ කොයි ඇටි? දුක්ඛිනියගේ අප්පච්චි.
1: එහෙනම්
0: ඉතින්
1: ඉතින් මගේ පංචස්කන්ධ කුණුවලා.
0: ඔන්න නැති එක කතා කරන්න. කුණුවලා? පංචස්කන්ධ කුණුවලා? මට වෙන ඇදී මේ දත්තයෙන් උලන් යනවා එහෙම නෙමෙයි. පංචස්කන්ධ කුණුවලා. බීගෙන ඇවිල්ල බල්ලෙක් කාලා ගියාල මන් දන්න ඕ මලහත්තලා මොකද මේ කතා එහෙම නෙවෙයි බල්ලෙක් කකුල කාලා
1: බල්ලෙක් කකුල කාලා
0: එහෙම නෙවෙයි මට රාජකාරී කරන්න බෑ මට මෙතන රාජකාරී තියෙනවා බලන්න කොල්ලෙකුට කතා කරලා මේ හොයා ගන්නවා ඔන්න දැන් ඔන්න ඒ
1: කියන්නේ කෝ කෙරිය
2: අපෝ
1: අම්මේ අපෝ අප්පා ඉන්නේ
3: කොහේ
1: ඉන්නේ මම නෙහේ ඉන්නේ අම්මේ මාත් කැරිලා
3: මට වෙනම අප්පා
1: අනේ අම්ම මට බඩගිනි
3: අයියෝ අම්මේ බඩගිනි අම්මේ බලපු අම්මේ
1: බඩගිනි මේ
3: මොකද කියන්නේ
0: බඩගිනි බඩගිනි ආයෙත් කතා කරන්න මේක තමයි හරි අnder දෙන්නේ. දුක්වක් ගන්න නෙමෙයි ආප්පයක්.
1: මම බලන්නේ යන්නේ දුක්වක් ගන්න ආප්පයක්. එහෙනම් එහෙනම්
0: ආප්පයක් ගන්න දුක්වක් ඉල්ලන්නේ.
1: ආප්පයක් ගන්න. ඔයා ගන්න දුක්වක් ගන්න මේ දුක්වක් ගන්නවා. අනේ අම්මේ මේක බලන්නේ නෑ බලන්නේ. මේ නෑ බලන්නේ. ඒ මොනවද කියන්නේ කිසි කිසිම.
0: Yeah.
2: Again, that was Sri Lanka Kollam, the masked play. We just heard a complete Kollam, which is an episode of the Kollam. Before that, Sabhapati, dance with singing and instruments, and Carly Abera, introduction with drums and oboe. This is Anthology of Southeast Asian Music off of, published by the Institute of Musicology of the University of Basel. We're going to move now to Bali. We're going to listen to a record, Bali, Joged Bembung. We're going to hear the first side, starting with Ungkap Sabda, Tabu Tekak, and then see where that takes us. Enjoy.